කලපුර කප්පනේ පන්සුරේ සදා සාහායිතාකාර කීයෝ සිරිනන තන සාදේවු තාතේ බෝරුගොර දොවාරයා ගොරතා මාදේ ජනාතු පන්සුරි ගියා